මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.lk.

0: www.livefm.lk. Hita Pinova na rasa.
1: Livefm.lk.

0: 105fm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලා උදේ 6:03.
2: Live FM.lk.

0: Ronald и на Ги Ритмая. Live FM.
1: Live FM.

0: livefm.lk
1: Sri Lankie Rhythmia Vishwesi Sara Live FM

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: FM.LK
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

ಆಂಕಿ ರಿದ್ಮಯ ವಿಶ್ವೇಶ ಸಾರ ಲೈವ್ ಎಫ್ಎಂ ಲೈವ್ ಎಫ್ಎಂ ಡಾಟ್ ಎಲ್ ಕೆ.

0: Live FM
1: ලංකාව වේලාවෙන් දැන් වෙලාව උදේ 6:46
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ලංකාවේ වෙලාවෙන් උදේ 7යි.
1: www.livefm.lk හිත පිනවන රස.
2: Live FM.

කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: දැන් ලංකාවේ වෙලාව උදේ 7:20.
1: මහරගමට, හෝමාගමට, ගොඩගමට www.livefm.lk.
2: livefm.lk

0: livefm.lk
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ලංකාවේ වෙලාව උදේ 7:46
1: FM
0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: 105fm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: வேகஸ் நிவர்ண ரித்மய www.liveFM.lk.
1: FM.LK.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

fm.lk cyber avakashe lankiya hadagasma live fm

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: Live FM.

හරියටම උදේ 8:20 මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: fm.lk

0: හරියටම උදේ 8:40යි. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: fm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: ಸೈಬರ್ ಅವಕಾಶ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ FM
1: livefm.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm

0: ശ്രോതാവ് ഉദയനവയായി.
1: www.livefm.lk

0: livefm.lk
1: hit hit hit to Danina rhythm live fm

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: LK.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.

0: ಸೈಬರ್ ಅವಕಾಶೇ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: ವಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: වේහස නිවන රිද්මය www.livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: livefm.lk
1: බලවදේ 10යි ලංකාවේ වෙලාවෙන්
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: UK.
1: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: ලංකාවෙලාවෙන් උදේ 10යි
1: live.fm.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ಶ್ರೇಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: livefm.lk
1: Sri Lanka Rhythmia Vishwesi Sara Live FM

උදේ 10යි 40යි මොනවතින ගීරිත්මය live FM.

0: FM.LK.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: www.livefm.lk. Kita pinawan ang rasa.
1: livefm.lk.

0: www.livefm.lk. Hitta pinovana rasa.
1: Live FM.

0: ஓகே.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tune In, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ fm යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: வேலாவே உதய கொலஹை
1: FM.LK
2: மகரகமட ஹோமாகமட குடகமட www.livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

5FM.LK. ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: ලංකා වෙලාවෙන් මධ්‍යහන 12:20.

0: okay.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: වෙලාවේ මධ්‍යහන 12:40.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: 105fm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: Helena.
1: Mama Martina, die Rittmeier. Live FM.
2: Livefm.lk.

0: 105fm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: FM.LK

0: www.radiofm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: Mama Bettina Gierwittmeier, Live FM.
1: Livefm.lk.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: LiveFM.lk

0: FM.LK.
1: ruhunata rajaratata sinkadagalata www.livefm.lk.

0: වෙලාව ලංකා වෙලාවෙන් දවල් දෙකයි
1: විසයි. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: FM.LK

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: Live FM.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: Okay.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: සවස 3යි.
1: live.lk
0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm.

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: livefm.lk

0: ලංකාවේ වෙලාවෙන් සවස 3:20 www.livefm.lk හිත පිනවන රස
1: Live FM

0: www.livefm.lk. Kita pinuhan rasa.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: www.radiofm.lk.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: matinag irit maya. Live FM.
1: Live FM.lk.

0: සහතරයි ලංකා වේ දැන් වෙලාව
1: livefm.lk
2: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: www.livefm.lk. Hita Pinovana Rasa.
1: Livefm.lk.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: දැන් වෙලාව සවස 4:20
2: livefm.lk

0: Live FM
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: ಸ್ವಲ್ಪ ಅವಕಾಶ ಲಾಂಕಿಯಾದ ಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk

0: Okay.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk
1: cyber avakashe laankiya hadagasma livefm

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకేయ హదగస్మ లైవ్ ఎఫ్ఎం

0: ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

0: wavefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: වෙලාව සවස 5:40. මහරගමට, හෝමාගමට, ගොඩගමට www.livefm.lk.
1: livefm.lk.

0: 살아버티는 이 윗맨 라이브 FM.
1: FM.LK

0: www.radiomaria.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: www.radiofm.lk.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: www.livefm.lk. Hit a Pinovana Rasa.
1: Live FM.

0: සවසහයයි හතුලිහයි
1: FM
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: FM.lk.
1: Sri Lankan Rhythmia Vishwesisara Live FM.

0: ದೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: Live FM.

0: රාත්‍රී 7:20 රුහුණට රජරටට සෙන්කඩගලට www.livefm.lk
1: livefm.lk

0: 95fm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ಸೈಬರ್ ಅವಕಾಶೇ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ
1: ಲೈವ್ FM. liveFM.lk

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම live fm

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk.

0: www.livefm.lk. Hitta pinovana rasa.
1: Livefm.lk.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: FM.LK

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලැසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලැසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලැසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: LMFM.LK.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: FM.lk

0: 95fm.lk
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.lk

0: කඳුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: ಸಂಧ್ಯಾವ ರಾತ್ರಿ ನವೆಯಾಯಿ
1: හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

கே. சைபர் அவகாஷே லாங்கியாத கஸ்ம லைவ் எஃப்எம்.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: www.rhk.
1: ruhunata rajaratata sinkadagalata www.livefm.lk.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.liveFM.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: ඉරිදාව රාත්‍රී 10යි
1: 40යි.
0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: Live FM.lk

0: Channel K.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: Mamma mo pinag-iirit mo ya. Live FM.
1: Livefm.lk.

0: Magandang Wilaba.
1: Live FM.
0: www.livefm.lk. Kita pinawa na

0: ಏಸು ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: liveFM.lk

Okay. This Nivana Ritmaya. www.liveFM.lk.

0: අරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: LiveFM.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: livefm.lk.

0: smartfm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: Model K.
1: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: හරියටම රෑ 12යි 20යි.
1: fm.lk
0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: Live FM.
1: ವೇಹಸ ನಿವರ್ಣ ರಿದ್ಮಯ www.liveFM.lk.

0: ಲೇಹಸ ನಿವನ ರಿದ್ಮಯ www.livefm.lk.
1: livefm.lk.

0: වෙලාවෙන් හරියටම රෑ 12:40.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

වෙලාවෙන් පාන්දර 1:20. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය. FM.LK

0: ವೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: FM.LK.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: FM.LK

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: FM.LK

0: விழாவின் பாந்தரந்து காய்
1: www.liveFM.lk.
2: இத்த பீனவர்

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: වේලාවෙන් පාන්දර 3යි. නොනවතින ගීවිත්මය Live FM.
1: livefm.lk

0: FM.lk.
1: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: 5fm.lk
1: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM
2: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:20

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: Live FM.
1: Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:40
1: live.lk
0: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: පාන්දර 4යි ලංකාවේ වෙලාවෙන්. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.lk.

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: කඳුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: FM.LK

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: කාන්දර 4:20 www.livefm.lk හිත පිනවන රස
1: Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: FM.LK

0: FM.LK.
1: రుహునట రాజరాటట సింకడగలట www.liveFM.LK.

0: අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ವೇಹಸ ನಿವರ್ಣ ರಿದ್ಮಯ www.liveFM.lk.

0: 5fm.lk.
1: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: www.livefm.lk. Kita pinawana rasa.
1: Livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk